0: எங்களுக்கு விளங்கும். அதனுடைய நீங்கள் எடுத்து வாருங்கள், பைபிள் ரீடிங்கை சகோதரி சாமலா கூட நடத்த முடியும். அந்த வேலையை இந்த வேலையிலும் உங்களிடம் ஒப்படைக்கிறோம், வழி நடத்துங்கள். God bless you. We welcome in on behalf of Sangamam Radio and Sangamam Radio listeners and Sangamam Radio team from Canada. Ontario, our time 9:25 a.m. Friday, 17th of 4th 2026. I'm handing over to you, brother. Continue. God bless.
1: தொடர்ந்து
2: சுவாமினி, நம்ம ஆத்மாக்கர்மா சுவாமினி, இயேசு சுவாசகி நாமே சுவாமினி, மீ சேவே துளை இன்னும் சாம கெனிக்ம சுவாமினி, மீ சேவே துளுட்டேன் அம்ம கெனிக் வேணும். மீ சேவே உபவான்சிக்கு பிரஜாவ கருண கொட்டகின அனுகிராய கருண கொட்டகின சுவாமி, மீ சேவை தவ வர்தனை வேண்டாம். மீ அதி சேம அடுப்பாடுக்கமும் ஒபகி அனுகிராய கருண கொட்டகின சம்பூர்ணம் வேண்டாம். சுவாமி, மீ சேவை சுவாமினி பாரவ சிட்டின பாஸ்ட சிஸ்டவ பார கருணோ சுவாமி, உங்க ஜீவித உபவாசிக அஸ்திர பார கருணோ பியார், உபவாசிக அனுகிரகம் கருணாவ உங்க ரெக்கவல் கரத்து. ஆமே. அது மன் தேசனா கரண்ட் அண்ணே தேவியன் வான்சேட்ட அவஸ்தாவா, தேவியன் வான்சேட்ட அவஸ்தாவா, அப்பே ஜீவித்தே தேவியன் வான்சேட்ட அவஸ்தாவா தென்னோனே. அத தேவியன் வான்சே விஸ்வாச கரண, இயேசு சுவாசிய விஸ்வாச கரண சியல்லும் தேவியன் வான்சேட்ட அவஸ்தாவா தெனவன், தேவியன் வான்சட்ட அப்படி அவஸ்தாவா தென்னோனே. அது மன் பைபிளே இயேசு சுவாசே கதா கருப்பு காரண துணக்கரங்கனோ தேவியன் வான்சட்ட அவஸ்தாவா தினம். அப்படி இகனகன தீனவா அவஸ்தாவின் பிரயோஜன கண்ணோனே, அவஸ்தாவின் பிரயோஜன கண்ண ஓனே. தெரிந்து அப்பே ஜீவித்த கொடாக் அவஸ்தாவ தினோ, நமஸ்கார கரண தினோ, விவாவின் அவஸ்தாவ தினோ, தேவதி அனுகமனே கரண் அவஸ்தாவ தினோ. அப்ப ஆலத்து என்ன மனுஷகுட அவஸ்தாவ தீனவ கீழ இத்த பியால தீனோது திவ்யன் வான்சிட்ட அவஸ்தாவக் லெபனக்கான் உன்வான்சி பலாகினோ மனுஷே தமன் அவஸ்தாவா கெனக்கம் பலாக நின்னோ வகை திவ்யன் வாசத் பலாக நின்னோ அவஸ்தாவா கெனக்கா கோமதிலும் அவஸ்தாவா கெனக்கம் திவ்யன் வாசி பலாக நின்னே. யோவான் அட்டே தெக்கே இந்தாங் எக்கொலா தாக்குவா, யோவான் அட்டே இந்தாங் தெக்கே இந்தாங் எக்கொலா தாக்குவா, உன்வான்சே உன்வான்சுக்கு எதிரிட்ட கேனவா வைஷாக்கம் கருப்பு இஸ்திரியா, வைஷாக்கம் கருப்பு இஸ்திரியா. மே கதாவிதி பரிசு ஒரு பலுவே உன்வான்சுவ அமார்வே தான் கோமத கீழா போதை காந்தாவ வைஷாக்கம் கருல கரம்பி அல்லகனாவே. அப்ப இயேசு சுவாசில் அங்கிட்ட அரங்காவே ஏகாந்தாவோட யாஜ்ஞா கரந்தது, ஏகாந்தோ சுகரந்தது இயேசு சுவாசி அமாருதான் கோமது கீழ பலன். பதயம் යොහාන් 8:2-11 දක්වා බලනකොට ඒ පදේ ඒ පරිශවරු මේම කියනවා. මෝසස්ගේ විවස්ථාවේ මෙබඳු අයට ගල් ගසා මරන්නට කියලා තියෙනවා කියලා. මෝසස්ගේ විවස්ථාවේ මෙවැනි කාන්තාවන්ට ගල් ගසා මරන්නට ඕනි කියලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේට මෝසස් වැරදි කියන්න පුළුවන්ද? මෝසස් වැරදි නැහැනේ. මොකද මෝසස්ටත් ඒ වචනේ දුන්නේ, විවස්ථාව දුන්නේ යේසුස් වහන්සේ. මොකද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේම තමයි මෝසස්ට විවස්ථාව දුන්නේ. දැන් දෙවියන් වහන්සේට මොකද කරන්න පුළුවන්? හැබැයි දෙවියන් වහන්සේ ඒක අවස්ථාවක් කරගත්තා. දෙවියන් වහන්සේක අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ කවදාවත් කාටවත් අමාරුවේ දාන්න බෑ. උන්වහන්සේ ලියවිල්ල කියනවා ඒ යොහාන් 8:2-11 දක්වා කියවනකොට උන්වහන්සේ කියනවා පාපය නැති කෙනා පළමු ගල ගන්න. පාපය නැති කෙනා පළමු ගල ගන්න. මොකද උනේ? ඔවුන්ට ගල් කැටයක් තියා වැලි කැටයක්වත් උස්ස ගන්න බැරි වුණා. මේ මොහොතේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ අදාන සෙනග ඔබට විරුද්ධව තියෙන හැම දෙම ඔබගෙන් අයින් වෙනවා. කවුරුද ඔබ ලැජ්ජාවට පත් කරන්න බැලුවොත් ඒක කවදාවත් කරන්න බෑ. මොකද දෙවියන් වහන්සේ ඔබ සමගයි. මොකද ඔබගේ වේදනාව, රෝගය, දුප්පත්කම ඔබගෙන් නිදහස් කරන්න දෙවියන් වහන්සේට ඔබ අවස්ථාවක් දෙන්න ඕනේ. බලන්න ඒ වෛශ්‍යකම් කරපු ඒ ස්ත්‍රිය ගල් ගසා මරා දාන්න ගියේ. ගල් ගසා මරා දාන ඒක මොහොත, ඒක අවස්ථාවක් කරගත්ත යේසුස් වහන්සේ. ඒ කාන්තාව ගල් ගාන්නේ නැතුව ඒ කාන්තාව යේසුස් වහන්සේ නිදහස් කළා. බලන්න දෙවියන් වහන්සේට අවස්ථාවක් දුන්නොත් ඔබට ගල් ගාන මොහොතේ පවා ඔබ බේරෙනවා. සියල්ලෝම බෝ ලැජ්ජාවට පත් කරන මොහොත එනකොට උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ ඔබ දෙවියන් වහන්සේගේ දරුවන්ව ගෞරවයට පත් කරනවා. අපි බලමු ඒක කතාවක්. අපි බලමු බයිබලේ දෙවියන් වහන්සේට අවස්ථාවක් දුන්නු දෙවෙනි කතාව යොහාන් 9:2-4. යොහාන් 9:2-4. යොහාන් 9:2-4 මෙන්න මේම කියනවා. උන්වහන්සේගේ ගෝලිය රබ්බි, මොව අන්ධ විපදීමට පව් කළේ කවුද? මොවුද? මොගේ මව්පියෝද? යසුවෝය. යේසුස් වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ ක්‍රියා මොව් කෙරේ ප්‍රකාශ වන පිණිස මිස මොව්වත් මොගේ මව්පියන්වත් පව් කළ නිසා නොවේ. බලන්න දෙන්නේ උන්වහන්සේගේ ළඟට ගෝලය ගේනවා මේ අන්ධ කෙනෙක්ව. යේසුස් වහන්සේගෙන් අහනවා මොව අන්ධ වෙන්න හේතුව? මොගේ මව්පියෝද? මොගේ අම්මද? තාත්තද කියලා. දැන් බලන්න එතන ප්‍රශ්නයක් ගේන්නේ. හැබැයි ඒ ප්‍රශ්නය උන්වහන්සේ අවස්ථාවක් කරගන්නවා. උන්වහන්සේ ඒ ප්‍රශ්නය අවස්ථාවක් කරගන්නවා. මොකද උන්වහන්සේට හැම ප්‍රශ්නයක්ම උන්වහන්සේට අවස්ථාවක්. මොකද උන්වහන්සේට ප්‍රශ්නයක් කියලා දෙයක් නැහැ. මොකද යේසුස් වහන්සේ අන්ධ, ගොළු, බීරි පිළිමයක් නෙමෙයි. උන්වහන්සේ ඉරවත් සඳවත් තාරකාවත් නෙමෙයි. උන්වහන්සේ ජීවමාන ආත්මයක්. උන්වහන්සේ ජීවමාන ආත්මයක්. දැන් මේ ගෝලියෝ කියන මේ පව් කරේ කවුද? මේ දරුවා අන්දව සිටින්න. යේසුස් වහන්සේ කියනවා අම්මවත් තාත්තවත් නෙමෙයි පව් කරේ. අද පාවුල් තුම එක තැනක කියනවා සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මයිමයෙන් ඊන වී තිබෙනවා. එතකොට යේසුස් වහන්සේ කියනවා මේ පාපය ඔහුගේවත් තාත්තගේවත් අම්මගේවත් නෙමෙයි කියලා. එතකොට යේසුස් වහන්සේට වරදින්න පුළුවන්ද? පාවුල්ට වරදින්න පුළුවන්ද? නෑ. පාවුල් තුමාටත් ඒ එලිදරව් ආවේ කාගෙන්ද? යේසුස් වහන්සේගෙන්. මොකද පාවුල් තුමාම කියනවා මම මේ ලියන දේවල් මම මේ කියන දේවල් යේසුස් වහන්සේ විසින් එලිදරව් කරපුවා. ඉතින් පාවුල් තුමාට වරදින්න බෑ. දැන් මේ මොහොතේ මොකද වෙන්නේ? දැන් මේ අවස්ථාව සභාවලත් වෙනවා. ඒ එකම ප්‍රශ්නේ බලාගෙන ඒකට පෝර දානවා. මේක උනේ කොහමද? මේක මෙයාගෙන් උනේ. මේක මේක මේකයි උනේ. මේකට මෙයා තමයි. ඒ ප්‍රශ්නෙට පෝර දානවා. හැබැයි උන්වහන්සේ ඒ අන්දව ඉපදුණු ඒ මිනිස්සගේ ප්‍රශ්නය අවස්ථාවක් කරගත්තා. මොකද්ද බයිබලේ කියන්නේ? බයිබලේ කියනවා යේසුස් වහන්සේ උත්තර දෙමි. දෙවියන් වහන්සේගේ ක්‍රියා මොව් කෙරෙහි ප්‍රකාශ වන පිණිස මිස මොව්වත් මොගේ මව්පියන්වත් පව් කළ නිසා නොවේ. බයිබලේ කියනවා මේ දරුවා මේ මිනිස්සයා අන්ධ වුණේ දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා. දෙවියන් වහන්සේ කවුද කියලා දැනගන්න ඕනේ. ඒක අවස්ථාවක්. එහෙනම් ඔබ මේ මොහොතේ ආත්මිකව ශාරීරිකව අන්ධව ඉන්නවනම් යේසුස් වහන්සේගේ සෙනඟ අද උන්වහන්සේට අවස්ථාවක් දෙන්න. ඔබගේ අන්ධ වූ ඒ ආත්මික ඇස් ඒ සිත විවර කරන්න. ඒ ආත්මික අන්ධභාවය පා කරන්න. උන්වහන්සේට අවස්ථාවක් දෙන්න. මොකද උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ හැමදේම වෙනස් කරනවා. බලන්න අවස්ථා දෙක. මේ තුන්වෙනි අවස්ථාව බයිබලයේ තුන්වෙනි අවස්ථාව දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට දුන්නු. යොහාන් 11:1 ඉඳන් 4. යොහාන් 11:1 ඉඳන් 4. මේ කතාවේදී මාර්තා, මරියා, ලාසරස් කියලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මාර්තගේ මරියාගේ සහෝදරයා ලාසරස්. අපි මේ කතාව දන්නවා. මේ ලාසරස් මැරෙනවා. බලන්න මේ කතාවේදී ඒක දෙවියන් වහන්සේට අවස්ථාවක්. යොහාන් 11:4 කියනවා. නමුත් යේසුස් වහන්සේ ඒ අසා ඒ රෝගය ඒ මරණය පිණිස නොව එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවන ලබන පිණිසයි කියලා. දැන් බලන්න ලාසරස්ගේ මරණය උන්වහන්සේට අවස්ථාවක්. දන්නවද? මාර්තට මරියට ඒක රෝගයක් මරණයක්. ඒ යේසුස් වහන්සේට ඒක අවස්ථාවක්. බලන්න සෝන කනත්ත උන්වහන්සේට අවස්ථාවක්. උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් සෝන තුල ඉන්න ඒ මිනිස්සු නැගිටිනවා. ලාසරස් මැරිලා දවස් 4ක් කුණු වෙමින් පවතිනවා. ඒ තුන්වාසයට අවස්ථාවක් දුන්නා. උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් දෙවියන් වහන්සේගේ සෙනඟ මේ මොහොතේ ඔබ මරණයට පත් වෙන මොහොතක ජීවිතයේ අන්තිම මොහොතක ඉන්නවා නම් උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ ඔබ නැගිටිනවා. ලාසරස් මැරිලා දවස් 4කින් නැගිටුවා නම් උන්වහන්සේ අදත් දෙවියන් වහන්සේගේ සෙනඟට ඒ දේ කරනවා. බලන්න පළවෙනි කතාව, ඒ වෛශ්‍යාකම් කරපු ස්ත්‍රිය, ඒ මොහොතේ ඒ පරිසිවරු යේසුස් වහන්සේ දාන්න ගියේ. ඒ තුන්වාසයක අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ කාන්තාව නිදාස් කළා. දෙවෙනි කතාව, අන්ධව ඉපදුණු මිනිස්සෙක්ව ගෙනාවා. ඒ මිනිස්යාගේ අන්ධභාවය ගැන ප්‍රශ්නයක්. උන්වහන්සේ අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ අන්ධකම අයින් කරා. උන්වහන්සේ අන්ධභාවයට උන්වහන්සේ පෙනීම දුන්නා. තුන්වෙනි කතාව, ලාසරස්. ලාසරස් මැරිලා දවස් 4ක්. හැබැයි උන්වහන්සේ සෝණෙන් ලාසරස් නැගිට්ටුවා. දෙවියන් වහන්සේගේ සෙනඟ, ඔබ උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ ඔබගේ හැමදේම වෙනස් කරනවා. හැබැයි ඔබයි දෙන්න ඕනේ. මොකද උන්වහන්සේක බලත්කාරයෙන් කරන්නේ. මොකද යේසුස් වහන්සේ කවදාවත් බලත්කාරයෙන් අවස්ථාවක් ගන්නෑ. ඔබ දෙන්න ඕනේ මේ මොහොතේ. මගේ සෙනඟ, මම මේ කතා කරපු බයිබල් පද තුන ස්වාමීන් වහන්සේ අවස්ථාවක් කරගත්තා. මේ බයිබල් පද තුනේම තියෙන අනුග්‍රහය, ඒ වචනේ කරණ කොටගෙන අදත් දෙවියන් වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ඔබගේ ප්‍රශ්න වලින්, රෝගයෙන්, දුප්පත්කමෙන්, අමාරුකමෙන් නැගිටිනවා. උන්වහන්සේ ගලවනවා. උන්වහන්සේ අදත්, හෙටත්, සදාකාලෙටම එකම දෙවියන් වහන්සේ උන්වහන්සේ යේසුස් වහන්සේ. ආමේන්. මම යාඥා කරනවා ස්වාමීනි, ස්වාමීන් ඔබ දුන්නු වචනේ කරණ කොටගෙන ඔබගේ සෙනඟ උදෙසා මේ වචනය අසන්නව හැම කෙනෙක් කෙරෙහිම ස්වාමීනි අසන විට ඔවුන්ට ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ අනුග්‍රහය, ඔවුන් කුමන විදියට වැටී සිටියත් ඔවුන්ට නැගිටින්ට බලය, ඔවුන් දුප්පත්කමේ සිටියත් ඔවුන්ට පෝසත්කම, ඔවුන් රෝගීව සිටියත් ඔබගේ සුවය, ඔබගේ සමාධානය. යේසුස් වහන්සේ, මම යාඥා කරනවා ඔබ වහන්සේගේම නාමයෙන් ස්වාමිනි, අද දේශනාව කරන කොටගෙන, අද එළිදරව්ව කරන කොටගෙන ඔවුන්ගේ ජීවිතවලට පියාණන් ඔබ වහන්සේට අවස්ථාවක් දෙන පිණිස ඔවුන්ගේ සිත් විවර කළ මැනව, ඔවුන්ගේ මනස විවර කළ මැනව ස්වාමී මේ සෑමදීම ඔබට බාර කරනවා. ස්වාමිනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.
0: ආමේන්, ආමේන්. එන්න තලපි කොඩකරිකිය, what is the heading for this message, brother? Sister Sarmila? Oh, brother Mazur Roshan? Praise the Lord. Amen. Sorry, என்னுடைய மைக் ஆஃப்ல இருந்தது. Sister Samila ala Madhurashan, what is the heading for this message? செய்திக்கு என்ன தலைப்பு? இருக்கிறீங்களா? நான் பேசுறது கேட்குதா சிஸ்டர்? என்ன தலையங்கம் தலைப்பு? What is the heading for this, or what is the message heading?
2: Devian was an avastav.
0: கத்தருக்கு ஒரு நேரம் கொடுக்க வேண்டுமன்றதா? ஓகே,
2: தேவனுக்கு ஒரு சந்திப்பு,
0: தேவனுக்கு ஒரு சந்தர்ப்பத்தை கொடுக்கணும். ஓகே ஓகே அம்மா, நன்றி அம்மா. Can you speak Tamil or English, Madhurasan?
3: Madhurasan Tamil, don't know, but he know only Sinhala.
0: No English?
3: I know English and Hindi and Tamil, all language I know.
0: Okay, okay. நீங்கள் அவரை பற்றி ஒரு கொஞ்சம் காரியம் சொல்லுங்களேன்.
3: அவர் வந்து கோபர் ஜெரம் கிட்ட ஊழியர் செய்யறாரு. கோபர் ஜெரம் ஜெரமோட தான் இருக்கிறாரு, புறப்பட் ஜெரம்.
0: ஆமா,
3: ஒரு அங்க ஒரு ரொம்ப காலமா சேவை செய்யறாரு.
0: ஓகே ஓகே ஓகே.
3: கொழும்பு, முழு கொழும்பு பிரேயர் அவர் செய்யறாரு. போயிட்டு ஒவ்வொரு வீட்டுகள்ல இந்த யார் என்ன சொல்ற ஊழியர் செய்யறவங்க, இந்த சபை நடத்துறவங்க,
0: ஓகே,
3: ஜெபக்காலம் ஜெபக்காலம் ஒவ்வொரு எல்லாம் தேடி பாக்குறது அவர் தான்.
0: ஓகே ஓகே, நன்றி அம்மா. அவருக்கு நன்றிகளையும் வாழ்த்துக்களையும் கூறுகிறோம். We thank him for his message. And this message will be in Sinhala. At the same time, it will be in அவருடைய செய்தியை நாங்கள் தமிழிலே சிசியிலே போட்டிருக்கிறோம், அதாவது கேப்ஷன்லேயே போட்டிருக்கிறோம். கேட்கிறவர்கள் கேட்க முடியும். அந்த வகையிலே கத்தர் வழி நடத்துவாராக. We thank him for his time and the message. Bless him

0: Your brother, continue. God bless.
1: மதுசன் தேசன பிரசங்கம் பண்ணுவாரு பார்க்கல தானே?
0: ஆமாம், அதான் சொன்னேன்.
1: நான் நாளைக்கு அவரு அவரு மூன்று நாள் பண்ணார், நான் ரெண்டு நாள் பண்றேன்.
0: ஓகே, அவருடைய மைக் ஆஃப்ல போயிட்டு நீங்களா செய்யறீங்க? அவர் ஓகே,
1: இப்ப சரி சரி மைக் சரி ஓபன் பண்ணாரு.
0: தொடரு.
2: சுவாமினி, நம்ம யாஜ்ஞா கர்ணா சுவாமினி, இயேசு சுவாம்சகி நாமே சுவாமினி, மீ சேவே துளை இன்னும் சேம கெனிக்ம சுவாமினி, மீ சேவே துளுட்டு கேன்டன அம்ம கெனிக் வெனும் மீ சேவே உபவான்சகி பிரஜாவ கருண கொட்டகின அனுகிராய கருண கொட்டகின சுவாமி மீ சேவை தவ வர்தனை வேண்டான் மீ அதி சேம அடுபாடுக்கமும் ஒபகி அனுகிராய கருண கொட்டகின சம்பூர்ணம் வேண்டான் சுவாமி மீ சேவை சுவாமினி பாரவ சிட்டின பாஸ்ட சிஸ்டோ பார கருணோ சுவாமின் உங்க ஜீவித உபவாசிக அஸ்திர பார கருணோ பியார் உபவாசிக அனுகிரகம் கருணாவ உங்க ரெக்கவல் கரத் ஆமே அது மன் தேசனா கரண்ட் அன்னி දෙවියන් වහන්සේට අවස්ථාවක් දෙවියන් වහන්සේට අවස්ථාවක් අපේ ජීවිතේ දෙවියන් වහන්සේට අවස්ථාවක් දෙන්න ඕනේ අද දෙවියන් වහන්සේ විශ්වාස කරන යේසුස් වහන්සේ විශ්වාස කරන සියල්ලම දෙවියන් වහන්සේට අවස්ථාවක් දෙනවා දෙවියන් වහන්සේට අපි අවස්ථාවක් දෙන්න ඕනේ අද මම බයිබලේ යේසුස් වහන්සේ කතා කරපු කාරණා තුනක් අරන් යනවා දෙවියන් වහන්සේට අවස්ථාවක් දෙන මොකද අපි ඉගෙනගෙන තියෙනවා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ දෙවියන් අපේ ජීවිතයට ගොඩාක් අවස්ථාව දෙනවා නමස්කාර කරන්න දෙනවා විවාහෙන්න අවස්ථාවක් දෙනවා දෙවිදින් අනුගමනය කරන්න අවස්ථාවක් දෙනවා අපි ආලා තියෙන්නේ මිනිස්සුෙකුට අවස්ථාවක් තියනවා කියලා ඒත් අපි ආලා තියනවාද දෙවියන් වහන්සේට අවස්ථාවක් ලැබෙනකන් උන්වහන්සේ බලාගෙන ඉන්නවා මිනිස්සෙක් තමන්ට අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නවා වගේ දෙවියන් වහන්සේත් බලාගෙන ඉන්නවා අවස්ථාවක් එනකම් කොහොමද මේ අවස්ථාවක් එනකම් දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නේ යෝන් 8:2 ඉඳන් 11 දක්වා යෝන් 8:2 ඉඳන් 11 දක්වා උන්වහන්සේ ඉදිරියට ගේනවා වෛශ්‍යාකම් කරපු ස්ත්‍රියක් වෛශ්‍යාකම් කරපු ස්ත්‍රියක් මේ කතාවේදී පරිශීවරු බැලුවේ උන්වහන්සේව අමාරුවේ දාන්නේ කොහොමද කියලා පොඩි කාන්තාව වෛශ්‍යාකම් කරලා කරන්නි අල්ලගෙන ආවේ හැබැයි යේසුස් වහන්සේ ළඟට අරන් ආවේ ඒකාන්තවට යාඥා කරන්නද ඒකාන්තව සුව කරන්නද නෑ යේසුස් වහන්සේව අමාරුවේ දාන්නේ කොහොමද කියලා බලන්න ඒ පදෙම යොහාන් 8:2-11 දක්වා බලනකොට ඒ පදේ ඒ පරිශීවරු මේම කියනවා මෝසස්ගේ විවස්ථාවේ මෙබඳු අයට ගල් ගසා මරන්නට කියලා කියනවා කියලා මෝසස්ගේ විවස්ථාවේ මෙවැනි කාන්තාවන්ට ගල් ගසා මරන්න ඕනේ කියලා කියනවා දැන් මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේට මෝසස් වැරදි කියන්න පුළුවන්ද? මෝසස් වැරදි නැහැනේ. මොකද මෝසස්ටත් ඒ වචනේ දුන්නේ, විවස්ථාව දුන්නේ යේසුස් වහන්සේ. මොකද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේම තමයි මෝසස්ට විවස්ථාව දුන්නේ. දැන් දෙවියන් වහන්සේට මොකද කරන්න පුළුවන්? හැබැයි දෙවියන් වහන්සේ ඒක අවස්ථාවක් කරගත්තා. දෙවියන් වහන්සේ ඒක අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ කවදාවත් කාටවත් අමාරු දාන්න බෑ. උන්වහන්සේ ලියවිල්ල කියනවා ඒ යොවන් 8:2 ඉඳන් 11 දක්වා කියවනකොට උන්වහන්සේ කියනවා පාපේ නැති කෙනා පළමු ගල ගන්න. පාපේ නැති කෙනා පළමු ගල ගන්න. මොකද උනේ? ඔවුන්ට ගල් කැටයක් තියා වැලි කැටයක්වත් උස්ස ගන්න බැරි වුණා. මේ මොහොතේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ අදාන සෙනග ඔබට විරුද්ධව තියෙන හැම දෙම ඔබගෙන් අයින් වෙනවා. කවුරුද ඔබ ලැජ්ජාවට පත් කරන්න බැලුවොත් ඒක කවදාවත් කරන්න බෑ. මොකද දෙවියන් වහන්සේ ඔබ සමගයි. මොකද ඔබගේ වේදනාව, රෝගය, දුප්පත්කම ඔබගෙන් නිදහස් කරන්න දෙවියන් වහන්සේට ඔබ අවස්ථාවක් දෙන්න ඕනේ. බලන්න ඒ වෛශ්‍යකම් කරපු ඒ ස්ත්‍රිය ගල් ගසා මරා දාන්න ගියේ. ගල් ගසා මරා දාන ඒක මොතක්? ඒක අවස්ථාවක් කරගත්ත යේසුස් වහන්සේ. ඒ කාන්තාව ගල් ගස් ගල් ගාන්නේ නැතු

අපි බලමු ඒක කතාවක්. අපි බලමු බයිබලේ දෙවියන් වහන්සේට අවස්ථාවක් දුන්නු දෙවෙනි කතාව යොහාන් 9:2 ඉඳන් 4. යොහාන් 9:2 ඉඳන් 4. යොහාන් 9:2 ඉඳන් 4. මෙන්න මෙහෙම කියනවා. උන්වහන්සේගේ ගෝලියෝ රබ්බි මොව අන්ධ විපදීමට පවුකලේ කවුද? මොවුද? මොගේ මව්පියෝද යසුවෝය. යේසුස් වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ ක්‍රියා මොව් කෙරේ ප්‍රකාශ වන පිණිස මිස මොව්වත් මොගේ මව්පියන්වත් පවුකල නිසා නොවේ. බලන්න දෙන්නේ උන්වහන්සේගේ ළඟට ගෝලයෝ ගේනවා මේ අන්ධ කෙනෙක්ව. යේසුස් වහන්සේගෙන් අහනවා මොවා මොව අන්ධ වෙන්න හේතුව? මොගේ මව්පියෝද? මොගේ අම්මද? තාත්තද කියලා. දැන් බලන්න එතන ප්‍රශ්නයක් ගේන්නේ. හැබැයි ඒ ප්‍රශ්නය උන්වහන්සේ අවස්ථාවක් කරගන්නවා. උන්වහන්සේ ඒ ප්‍රශ්නය අවස්ථාවක් කරගන්නවා. මොකද උන්වහන්සේට හැම ප්‍රශ්නයක්ම උන්වහන්සේට අවස්ථාවක්. මොකද උන්වහන්සේට ප්‍රශ්නයක් කියලා දෙයක් නැහැ. මොකද යේසුස් වහන්සේ අන්ධ ගොළු බීරි පිළිමයක් නෙමෙයි. උන්වහන්සේ ඉරවත් සඳවත් තාරකාවත් නෙමෙයි. උන්වහන්සේ ජීවමාන ආත්මයක්. උන්වහන්සේ ජීවමාන ආත්මයක්. තමි ගෝලියෝ කියලා මේ තව කරේ කවුද? මේ දරුවා අන්ධව සිටින්න. යේසුස් වහන්සේ කියනවා අම්මවත් තාත්තවත් නෙමෙයි තව කරේ. අපේ පාවුල් තුම එක තැනක කියනවා සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් ඊන වී තිබෙනවා. එතකොට යේසුස් වහන්සේ කියනවා මේ පාපය ඔහුගේවත් තාත්තගේවත් අම්මගේවත් නෙමෙයි කියලා. එතකොට යේසුස් වහන්සේට වරදින්න පුළුවන්ද? පාවුල්ට වරදින්න පුළුවන්ද? නෑ. පාවුල් තුමාටත් ඒ ඉලිදරව් ආවේ කාගෙන්ද? යේසුස් වහන්සේගෙන්. මොකද පාවුල් තුමාම කියනවා මම මේ ලියන දේවල් මම මේ කියන දේවල් යේසුස් වහන්සේ විසින් එලිදරව් කරපුවා. ඉතින් පාවුල් තුමාට වරදින්න බෑ. දැන් මේ මොතේ මොකද වෙන්නේ? දැන් මේ අවස්ථාව සභාවලත් වෙනවා. ඒ එකම ප්‍රශ්නේ බලාගෙන ඒකට පෝර දානවා. මේක උනේ කොහමද? මේක මෙයාගෙන් උනේ. මේක මේක මේකයි උනේ. මේකට මෙයා තමයි. ඒ ප්‍රශ්නෙට පෝර දානවා. හැබැයි උන්වහන්සේ ඒ අන්ධව ඉපදුණු ඒ මිනිස්සගේ ප්‍රශ්නය අවස්ථාවක් කරගත්තා. මොකද්ද බයිබලේ කියන්නේ? බයිබලේ කියනවා යේසුස් වහන්සේ උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ ක්‍රියා මොව් කෙරෙහි ප්‍රකාශ වන පිණිස මිස මොව්වත් මොගේ මව්පියන්වත් පව් කළ නිසා නොවේ. බයිබලේ කියනවා මේ දරුවා මේ මිනිස්සයා අන්ධ වුණේ දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා. දෙවියන් වහන්සේ කවුද කියලා දැනගන්න ඕනේ. ඒක අවස්ථාවක්. එහෙනම් ඔබ මේ මොහොතේ ආත්මිකව ශාරීරිකව අන්ධව ඉන්නවා නම් යේසුස් වහන්සේගේ සෙනඟ අද උන්වහන්සේට අවස්ථාවක් දෙන්න. ඔබගේ අන්ධ වූ ඒ ආත්මික ඇස් ඒ සිත විවර කරන්න. ඒ ආත්මික අන්ධභාවය පා කරන්න උන්වහන්සේට අවස්ථාවක් දෙන්න. මොකද උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ හැමදේම වෙනස් කරනවා.

0: කරන්න අවස්ථා දෙකක්. මේ තුන්වෙනි අවස්ථාව බයිබලයේ තුන්වෙනි අවස්ථාව දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට දුන්නු. යොහාන් 11:1 ඉඳන් 4. යොහාන් 11:1 ඉඳන් 4. මේ කතාවේදී මාර්තා, මරියා, ලාසරස් කියලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මාර්තගේ මරියාගේ සහෝදරයා ලාසරස්, අපි මේ කතාව දන්නවා. මේ ලාසරස් මැරෙනවා. බලන්න මේ කතාවේදී ඒක දෙවියන් වහන්සේට අවස්ථාවක්. යොහාන් 11:4 කියනවා. නමුත් යේසුස් වහන්සේ ඒ අසා ඒ රෝගය ඒ මරණය පිණිස නොව එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මයිමයට පමුණුවන ලබන පිණිසයි කියලා. දැන් බලන්න ලාසරස්ගේ මරණය උන්වහන්සේට අවස්ථාව. දන්නවද? මාර්තට මරියට ඒක රෝගයක් මරණයක්. ඒ යේසුස් වහන්සේට ඒක අවස්ථාව. බලන්න සෝන කනත්ත උන්වහන්සේට අවස්ථාව. උන්වහන්සේට අවස්ථාව දුන්නොත් සෝන තුල ඉන්න ඒ මිනිස්සු නැගිටිනවා. ලාසරස් මැරිලා දවස් 4ක් කුණුවෙමින් පවතිනවා. ඒ උන්වහන්සේට අවස්ථාවක් දුන්නා. උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් දෙවියන් වහන්සේගේ සෙනඟ මේ මොහොත ඔබ මරණයටපත් වෙන මොහතක ජීවිතයේ අන්තිම මොහතක ඉන්නවා නම් උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ ඔබ නැගිටිනවා. ලාසරස් මැරිලා දවස් 4කින් නැගිටුවා නම් උන්වහන්සේ අදත් දෙවියන් වහන්සේගේ සෙනඟට ඒ දේ කරනවා. බලන්න පළවෙනි කතාව ඒ වෛශ්‍යාකම් කරපු ස්ත්‍රිය ඒ මොහොතේ ඒ පරිසිවරු යේසුස් වහන්සේ දාන්න ගියේ. ඒ තුන්වහන්සේක අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ කාන්තාව නිදහස් කළා. දෙවෙනි කතාව අන්ධ විපදුණු මිනිස්සෙක්ව ගෙනාවා. ඒ මිනිස්යාගේ අන්ධභාවය ගැන ප්‍රශ්නයක්. උන්වහන්සේ අවස්ථාවක් කරගත්තා. උන්වහන්සේ අන්ධකම අයින් කරා. උන්වහන්සේ අන්ධභාවයට උන්වහන්සේ පෙනීම දුන්නා. තුන්වෙනි කතාව ලාසරස්. ලාසරස් මැරිලා දවස් 4ක්. හැබැයි උන්වහන්සේ සෝනෙන් ලාසරස් නැගිට්ටුවා. දෙවියන් වහන්සේගේ සෙනඟ ඔබ උන්වහන්සේට අවස්ථාවක් දුන්නොත් උන්වහන්සේ ඔබගේ හැමදේම වෙනස් කරනවා. හැබැයි ඔබයි දෙන්න ඕනේ. මොකද උන්වහන්සේක බලත්කාරයෙන් කරන්නේ. මොකද යේසුස් වහන්සේ කවදාවත් බලත්කාරයෙන් අවස්ථාවක් ගන්නෑ. ඔබ දෙන්න ඕනේ මේ මොහොතේ. මගේ සෙනඟ මම මේ කතා කරපු බයිබල් පද තුන ස්වාමීන් වහන්සේ අවස්ථාවක් කරගත්තා. මේ බයිබල් පද තුනේම තියෙන අනුග්‍රහය ඒ වචනේ කරණ කොටගෙන අදත් දෙවියන් වහන්සේගේ සෙනඟ උන්වහන්සේ ඔබගේ ප්‍රශ්න වලින්, රෝගයෙන්, දුප්පත්කමෙන්, අමාරුකමෙන් නැගිටිනවා. උන්වහන්සේ ගලවනවා. උන්වහන්සේ අදත් එටත් සදා කාලෙටම එකම දෙවියන් වහන්සේ උන්වහන්සේ යේසුස් වහන්සේ. ආමේ. මම යාඥා කරනවා ස්වාමීනි, ස්වාමීන් ඔබ දුන්නු වචනේ කරණ කොටගෙන ඔබගේ සෙනඟ උදෙසා මේ වචනය අසන්නව හැම කෙනෙක් කෙරෙයිම ස්වාමීන් අසන විට ඔවුන්ට ඔබ වහන්සේගේ කරුණාව, ඔබ වහන්සේගේ අනුග්‍රහය, ඔවුන් කුමන විදියට වැටී සිටියත් ඔවුන්ට නැගිටින්න බලය ඉනි, ඔවුන් දුප්පත්කමේ සිටියත් ඔවුන්ට පෝසත්කම, ඔවුන් රෝගීව සිටියත් ඔබගේ සුවය, ඔබගේ සමාධානය යේසුස් වහන්සේ මයාඥා කරනවා. ඔබ වහන්සේගේම නාමයෙන් ස්වාමිනී අද දේශනාව කරන කොටගෙන අද එළිදරව්ව කර්ණ කොටගෙන ඔවුන්ගේ ජීවිතවලට පියාණන් ඔබ වහන්සේට අවස්ථාවක් දෙන පිණිස ඔවුන්ගේ සිත් විවර කළ මැනව, ඔවුන්ගේ මනස විවර කළ මැනව ස්වාමිනේ සෑමදීම ඔබට බාර කරනවා. ස්වාමිනී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.
1: Amen, amen. In the Taleb Kurkriya, what is the heading for this message, brother? Sister? Sister Sarmila? Oh, brother Mazur Roshan? Praise the Lord. Amen. Sorry, என்னுடைய மைக் ஆஃப்ல இருந்தது. சிஸ்டர் சமலா அல மதுராஷன், வாட் இஸ் த ஹெட்டிங் ஃபார் திஸ் மெசேஜ்? செய்திக்கு என்ன தலைப்பு? இருக்கிறீங்களா? நான் பேசுறது கேட்குதா சிஸ்டர்?
2: அதான்
1: பாக்குறேன் சிஸ்டர். சத்துருக்கா கத்தருக்கு ஒரு நேரம் கொடுக்க வேண்டுமன்றதா? ஓகே,
0: தேவனுக்கு ஒரு சந்திப்பு,
1: தேவனுக்கு ஒரு சந்தர்ப்பத்தை கொடுக்கணும். ஓகே ஓகே அம்மா, நன்றி அம்மா. கேன் யூ ஸ்பீக் தமிழ் ஓ இங்கிலீஷ் மதுரேஷன்?
2: Madhusan Tamil don't know, but he know only Sinhala.
1: No English?
2: I know English and Hindi and Tamil, all language I know.
1: Okay, okay. நீங்கள் அவரை பற்றி ஒரு கொஞ்சம் காரியம் சொல்லுங்களேன்.
2: அவர் வந்து பொப்பட் ஜெரம் கிட்ட ஊழியர் செய்யறாரு. பொப்பட் ஜெரம் ஜெரமோட தான் இருக்கிறாரு. பொப்பட் ஜெரம் ஒரு அங்க ஒரு ரொம்ப காலமா சேவை செய்யறாரு.
1: ஓகே ஓகே ஓகே.
2: கொழம்பு முழு கொழம்பு பிரேயர் அவர் செய்யறாரு. போயிட்டு ஒவ்வொரு வீட்டுகள்ல இந்த யாரு என்ன சொல்ற ஊழியர் செய்யறவங்க இந்த சபை நடத்துறவங்க ஜெபக்காலம் ஜெபக்காலம் ஒவ்வொரு எல்லாம் தேடி பாக்குறது அவர் தான்.
1: ஓகே ஓகே, நன்றியம்மா. அவருக்கு நன்றிகளை வாழ்த்துக்களை கூறுகிறோம்.